ඊමාවි තිමන් රසකලාගේ අලුන්න කලේ ෆානු විදාළවාශෙන් එවරෙන් නමාතු පායම් කුරා හොෂිකමෙ අධි තිමන් රස්කලාගේ එවරෙන්න දෙව්වි තකතින් සිද්රායි ෆාලුගා එවරෙන් හේද කුරා හොෂිකමෙ එ දුවහෙක්ගා වියෆාරී නුවත රට්ටහිකමෙන් නොනානේ දුවහෙෙන් අවමුගෙ කුරින්නේ.

අඩුගෙ වෙරි රස්කලා හම කශවරුම් එ බුදුතම් මීසකුන් කොර ගෙන බැකු මගු ෆරද්දාෆි ෆහෙ මෙ අලායත් තබා වෙච්ජ මීහකි හම කශවරුම් අඩුගෙ දීනුගෙ මීහකෙ අදි අලායන් උර දිජ්ජ මීහා දන්නාශෙ ෆහෙ හම කශවරුම් ඉබ රස්කලාගෙයි ගින ගිනෙන් ෆාෆ ෆුසවා රහීම් වන්ත රස්කලාගේ.

0: بسم الله الرحمن الرحيم. إن لله ما أخذ وله ما أعطى وكل شيء عنده بأجل مسمى فلتصبر ولتحتسب أعظم الله أجرك وأحسن عزاءك وغفر لميتك. ماني හම කරවරුම් මෑන් අල්ලාහු ගෙන් දෙවි කොම්මෙ එච්චේ මිල්කුවෙ වොඩිකින් වනී එකලාංගය. අදි එකලාංගෙ දෙවි කොම්මෙ එච්චේ මිල්කුවෙ වොඩිකින් වනී වස් හම එකලාංගය. කොම්මෙ එච්චෙ වස් එකලාංගෙ හදරතුගා වනී නංගනෙ විපාවා මුද්දතක ෆහිතිබා කික්කුරුන් හොරි. අදි මෑන් අල්ලාහුගෙ ධර්මයෙන් එදුන් හොරි. ಮ್ಯಾನ್ ಅಲ್ಲಾಹು ತಿಬಾಗೆ ಧರ್ಮ ಮತಿವೆರಿ ಕೊದ್ದೆವ್ವಾರ್ ಅದಿ ತಿಬಾಗೆ ಹಿತ ಹೇಯ ತಸಲ್ಲಿ ಎದ್ದೆವ್ವಾರ್ ಅದಿ ತಿಬಾಗೆ ಮಯ್ಯಿತಾಯ ಫಾಫ ಫುಸ್ಸವಾರ್
1: ದಿವೆಹಿಂಗೆ ಅಮಿಲ್ಲ ವಂತಕಂ ಕುರಿಯರು ಆದೆ
2: ದಿವೆಹಿಂಗೆ ಉಫೆದ್ದುನ್ ತೆರಿಕಂ ದಕ್ವಾದೆ
1: ದಿವೆಹಿಂಗೆ ಮಾಜಿಗೆ ಮಂಜರ್ತ ಸಿಫ ಕೊದ್ದೆ
2: ದಿವೆಹಿಂಗೆ ಅಡು
1: ದಿವೆಹಿರಾಜ್ಯಗೆ ಅಡು
2: එංහා 7.1 kHz medium wave
1: අඩි 90 MHz FM band

0: නැදී මුනි ෆෝයි ෆිලවා දිනමුග
1: තෙදුවෙරිකම්මායකු
0: එකුවෙරිකමායකු
1: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මෙ ගාතුග දිවහිරාච්චයගේ අඩු
0: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙග හර්ට්ස් FM බෑන්ඩ්
2: ඒදගේ හස ප්‍රග්‍රම්
1: ඒදූපා සාධස්ථේක සාලි සතේ
2: ඒදූපා සාධස්ථේක සාලි සතේ
1: එහුන් දෙරි නෑකු ඊදුගේ උපා ෆාලකුරමක් ඊදාගුලේ හාස එත පෑතාකායකු
2: මියහරුවස් දිවිරාජ්‍ය ගඩු
1: ඊදූපා සාධස්ථේක සාලි සතේ
2: ඒදූපා සාධසතේක සාලි සතේ
1: ඊදුගේ තින්දෝගේ හැඳුණු අගඩි තිරිහුන් මෙන්දර පොහු තිනක ගෙනස්තේ තෆාතු බෑතවගේ තිරේග
2: රාජ්‍යගේ එක කංකොළුතහුග අයිදු පාහකුරු මබ්බාබා හරක ඇත
1: ඊදු කංකොළුතකු
2: ඇයිද හාසකො තයාරකුර ෆොනිකාතක ති බෑරකුරුම එහුන් තෙරෙන හොළුවාදා ඇයිදු ෆොනිමීර මුබාර
1: ඊදු තශිබරි හිෆෑගෙන් දිවහිරාජ්‍ය ගඩුගේ ටීම දව්වත්තේ ගේ ගියා සියාරක් කුරුම්
2: මීගේ තුරුම් ඊදුගේ නල නල හෙදුන් තහුගේ ෆොටෝ
1: ඊදු බද්දල් වන්තෝගේ ෆොටෝ වෙස් හිස්සා කුරෙවමුගේ ෆුර්සත්
2: අදි එහුන්තරේන හාස්සක හුෂාලාදා සුවල්තක ජවාබ් දේ ෆරාතක ගොලෙගින් ගුරුතුන් හොවේ ෆරාතක ඉනාම් ලිබේ හාස්ස ක්විස් මුබාරාතෙ වෙස්
1: ඊදුගේ හාස්ස ප්‍රෝග්‍රෑම්
2: ඊද උපා සාදසතේක සාලිස් සතේ
1: එං හාසතරස්තේක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි අටිය නුවේ මෙග හර්ට්ස් FM බේන්ඩ්
2: හමයකනි දිවේ රාජ්‍ය ගඩු
1: ඊද උපා සාදසතේක සාලිස් සතේ
2: ඊද උපා සාදසතේක සාලිස් සතේ
3: කාමියා පිය ෆාරිවෙරේක වම් බේනුන්තා කාමියා ව්‍යාපාර වෙරින් ගාතුම් ඉරුෂාද හෝදම් බේනුන්ත ව්‍යාපාර පුරා කුරම් බේනුන්ත
4: ගුණදංකාර
5: කොම්මේ හොණිහිරු දොයේ ගෙහඳුනු නුවගෙට ෆනරග රිපීට් හොණිහිරු දොයේ හවීරු හතරුගෙට ෆනරග আদি ආදිත්තු දොයේ හවීරු හතරුගෙට ෆනරග
4: එංහා සතරස්තේක් සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩිහන වේ මෙගා හර්ට්ස් FM බෑන්ඩ්
5: හමයිකණි දිවෙහි රාජ්‍යයේ ගැඩු
3: ගඩින් වගඩි ෆනර මිනිට් අඩුසුම් තියගෙනවනි දිවෙහි රාජ්‍යයේ ගැඩු
6: අදුගේ රාජ්‍යයේ

ගහුගේ වෙරි රසකලාන්ගේ ඉදින ෆ්ලායකු හොරිහා හිඳෙක්ගා ඒ ගහුගේ මේවා ලිබිදේ අල්ලාහ් මීස්තකුන්නම් මිසාල් ජස්සවනී ඒවරෙන් හඳුමකුරු මට්ටකේ.

ඊමාවි තිමන් රස්කලාගේ අලුන්න කලේ ෆානු විදාළවාශෙන් එවරෙන් නමාද පායම් කොරා හොෂිකමේ අධි තිමන් රස්කලාගේ එවරෙන්න්න දෙව්වි තකතින් සිර්රායි ෆාලුගා එවරෙන් හේද කොරා හොෂිකමේ එ දුවහෙක්ගා වියෆාරී නුවත රට්ටහිකමෙන් නෝනානේ දුවහෙෙන් අවමුගෙ කුරින්නේ.

අද එවරෙන්ග අමිල්ල නස්තකං අනියාවෙරවි මීහුන් උළුණු තන්තාංගා තිය බෑමිහුන් උළුණීමුයි. අදි එවරෙන්නාමෙදු තිමන් රස්කලාගේ කන්තක් කුරෙව්වි ගොයි තිය බෑමිහුන්න බයාවේ එංගිෆාවේ. අදි තිය බෑමිහුන්න තිමන් රස්කලාගේ මිසාල්ත ජසවා දෙවීමේ.

හැම කෂවරුම් එවරෙන්ගේ රේවුන්ත රේවූවෙක් අදි එවරෙන්ගේ රේවුන්ත වනී අල්لهගේ හජරතුගේ එබහී එ රේවුන්ත අල්له දෙනවඩිගෙන් වේ අදි එවරෙන්ගේ රේවුන්තකුම් ෆරුබදත නෙත්තා නුලවේ හුට්ටේ.

එදුවහුන් බිං එහෙම් බිමක අදි උඩුතන් එහෙන් උඩුතකක බදල් කුරබ්වා නැති අදි එක්කවන්ත බාරවරිවන්ත අල්لهගේ හජරතන් එම්මෙන් නොකුන්නා නැති.

0: බෙලුමේ දෙලොලු ගැහුරි තූණුක මගේ මුලින් ලියලි කොෂිච්ච.
1: ඒ දිවෙස්ස තනක
0: දිවෙස්ස ඒකයියගි
1: නසීබැන්නු කොන්තක ෆෙනුනේ
0: අහරෙන් දිය රෙස්ටෝරෙන්ට්කු
1: ඕ
0: වදිගින් ඈතම් ෆෙනුනීමස් දෙලෝ පොඩුකොක්කෙ මශං ඉඳවුනි පාලං හිතුගෙ තෙරෙන් ඒරු බාරු බාර කියමුන්දිය කොල්ලාව එක්කං ඉගේත
1: කොල්ලවේ

0: اللهم رب هذه الدعوة التامة والصلاة القائمة آت محمدا الوسيلة والفضيلة والدرجة الرفيعة وابعثه مقاما محمودا الذي وعدته وارزقنا شفاعته برحمتك يا أرحم الراحمين وصلى الله على محمد وآله وصحبه وسلم والحمد لله رب العالمين
1: මේ දිවෙහි රාජ්‍යයේ ගැරු දිවෙහි රාජ්‍යයේ ගැරුන් තිංගඩ අශාවිස් මිනිට් කමිගෙන තෙනි මියුත්ගේ අසුරු නමාද වගුතුගේ බංගියා බංගිදවා
2: අඋසු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම්

0: صحف إبراهيم وموسى. صدق الله العظيم.
1: තේසවි කීර්ති කුරුවා මෙයාර්ගඩින් අහගඩි 22 මිනිත් මේ දිවෙහි රාජ්‍යය ගඩු දිවෙහි රාජ්‍ය ගඩු දෙමෙගරි ගල්ගොමෙ කුරේ ගෙන්දානි හිදායත් කමකු
2: හිදායත්.

ගඩිරේගඩු අශේ ජෙහි මේ දෙවිරාජයේ අඩු දෙවිරාජගඩුන් දෙ මෙගඩි ගල්ගම මෙගෙනස්තනේ දුනේම ෂොම් ෆාකුලවේ ખબરතක බලලා තයාරකෝ අර්ගම ගෙනිස් ටීමුන් ගෙනස්තේ දුනේගේ කලි ප්‍රෝග්‍රෑම්

0: මේ මිකන්තත් මිගොත හිඟුම් දක්න නැතන යා රස්මිය කො නාගේ යන මියනේ ට්‍රම්ප් ට්‍රම්ප් මාෂර ට්‍රම්ප් එනේ මාෂර නොකොටේ මි එබසු මිසාව මිදී දැන් අනෙක් අනේ සවාල කින් ඒත අවුන හැම අමිලේ සවාල කොල්ලානේ මිසාලක එහෙම විද්‍යාද මෙ තිදාලුගත මි එබසු තම්ෆිස් කොන් ෆුර්සොත් ති කියාවකත ඉස්රායිල් මිති කියාවරකත්තෝ මි බාතුල් කොල්ල මසේ කුරාන නොත් මිත් මිති කී කියුණානේ මි තම්ෆිස් කුරිය නුදෙන් ඉස්රායිල්ගේ ලොබි බේනු කොගේ මසේ කුරාන වර බොඩ එබන් ෆුර්සොත් ඒ කුරීගවෙ සෙෆාරකු ඔබාමාගේ දොස්රක එබසුමෙන් හෙදිකමක ඉස්රායිල් නුෆුස් බේනකොන් ඉස්රායිල් එබසුම් වාලි එම මිහාර බෙලිකම වියස් ඉමිනෙන්ටේ බුඤ්ඤස් මිහම වරක් ෂේකිය තිස් වාකිකි වර හස්සස් ගොතකම තේවාගතකි මක්සුද හසුනු ඇමරිකාක පිස් එගොතක බලාකම මඤ ඊරානම් මේක තංකුල කිරියස් මි මක්සුද හසුල් වේ ඒවාගත ඉස්වේ ෆංගුරන් ෆෙෂි ඊරාන කොන එකම ඊරාන් මේ තංගුර මුට්ටල් මුකාමිය බෝදා එබසුම්ක දෙවිජී එක ඇමරිකා සයිඩ් මදාර මක්සද හසුනේ ඇමරිකා වරගෙන ලදුතකක් කොම එහෙම ලදුතකක් කොම කුරා කම අනක දෙවන ෆාරා අනෙක් කයකම් කුරා හිවරලි වෙන්දෙත් මෙන් ඇමරිකා මක්සද හසුනේ ද ඇමරිකා ගෑනු ඔය දැන් එක මිදන ඇමරිකා නුරුහුම් එහෙන් ගොතෙන් නැති කි අද හාස්කෝ ඉස්රායිල් මක්සද හසුනේ නුයි ඊට එහෙම වෙගෙ මිදන නෙමෙයි මම එබ්බසුන් තම්ෆිස් කෝ චාස අද කුඩේ අද එබ්බසුන් තම්ෆිස් කුරුන් ඉතේ තෙරේගවිස් වරගින මස්සෙත කුරිමති වේ එකල වර කුණි ජෙහි මෙහරු ඉස්සෙ හැමලා දීපියේ මේ බස්ම ખિલાફ කම් කියන එක ධාර්මන්ත තරන ඕම් චාසෝ වේ. දැන් අනකම මිසක පාකිස්තාන. පාකිස්තාන වේම බය ෆරතන් හි කුෆන් මිසක පාකිස්තාන වඩි ගෝගේ නුනේ සීදා කුරිමති කුරි ගෝගේ නේ මිකම් මිහාසු කිරනකොට පාකිස්තානගේ දවර වර මුහිම් ගේත වර බොඩ දවරෙන් අදා කෝෆි. අද පාකිස්තාන මෙහල් බුණාවස් පුනේ වර බොඩ කුරියලුන් තකේ ලිබිජ් එකම ඇමරිකා හදක වාරක පාකිස්තාන අද වාකෙන් උදක්ක. වාක ඉමිනෙන්ට් ප්‍රසාව හංගෙජ්ජේ. නියති එකම ඇමරිකා වර මේ වාහදක ට්‍රම්ප් දෙන් එනේ කියන් තංකුල බොඩන් එකල් ඕවා confidence go ahad ka befuri am ko ngai nei ki war talkative mi hen ni ngeto ginafar wa ahad ka ni se onna war bor kol lagi pakistan se bore war bor kuriyon ta ke kuriya ba dar libije pakistan ge war ga nu fuz ga ga da veriya ei pakistan askari veriya asim munir wani iran wa da ga fa iran wa da ga den deki wa ahad ga spun war bor kuriyon libije iran spun kuriyon libije e kamaku e basum kan tu ma de tere ga di butte bar kan ta ade ge iturun ge bori ge to hen leak ta ke ga bone fa ಅದೇ ಬಹುಟ್ಟೆ ಮೀ ವಗುತಿ ಎಬ್ಬ ಸುಮಗವಿಸ್ ಅದೇ ಬಹುಟ್ಟೆ ಎಬ್ಬ ಸುಮಕ ನಾದಿವೆ ತಿಂ ಪಾಯಿಂಟ್ ಎಮ್ ಎತಿಂ ಪಾಯಿಂಟ್ ಅದೇ ಎಬ್ಬ ಸುಮಕ ನಾದಿ ಹೆಮ ಜಗಮಾನೆ ಕಿ ಅದಿ ಫಾರಿಗ ಮೀ ಕೊ ಸವಿಸ್ ಕಡೆ ತಿರಿಗೆ ಎಬ್ಬ ಸುಮಕ ನಾದಿವೆ ಸಿಂಗಾದಾನ್ ಏಕಮ ಮೀ ಒತಿ ವರಬಡ ಉಮ್ಮಿದಿ ಹಾಲತಿ
1: ಚವಾ ದ್ವರ ಬಡ ಶುಕ್ರಿಯಾಂಗೆ ತ ಹಿಸಾ ಕಲ್ಲೆ ಮಾಲುಮಾತ ಮೇದಕ ದುನಿಯಾ ಕಳಿಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಾಮಿ ಬಲಾಲಿ ಅಮೆರಿಕಾ ಇರಾನ್ ಮಶ್ವರಾತೋ ಗಾ ಬಡ ಕುರಿಯರುನ್ ತಕೆಂ ಹೋದೋಂ ಅಮಿ ಮಾಲುವಾ ಮುಹಿಮ್ಮ ಮಾಲುಮಾತ ಕೆಲೆಬುನ್ ಕಂಗೆ ಉಮ್ಮಿದ್ ಕಾವಾ ಕಿಯಲಾನಂ ಅವಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ

0: භාරත කිවුමක වාරිදුව ෆැන්වාද දිවේ බම වෙසේ කමක කිවුමෙන් නොවේ ඒ නියතකී ඒ හිතුගේ අසුමා ගස්තු කරු එහෙම ඒ මි දන්නවාක ෆරුදුරෝදා ගවිද මාදම ෆරුදුරෝද ගදෝ කරමේ ෆතිසුම් කුරින් හිතුගේ අසුම් කණ්ඩාලා නිය ගන්න ජයකම් කුරවේ බ මිසල්ක ආමුක රෝදෙන් හුරුමට්ට කාලොන් මෙන් එබ හදා කරුම රේගඬ සුන්නතෙන් ඒ ಹಾರು ಕ್ಯೋ ಹಾರು ಕಾನಿ ವಸ್ಮೆ ಅನದ್ದು ರೋದೆ ಹುರುಮ ನಿಯತ ಗಸ್ತಾ ಇತ್ತು ನೇಮ ಇತುರು ಇಬಾರತ ಕ್ಯೂಮ ಕಣ್ಣೋಣ
1: ಕಿಕೆ ತಮ ತಿನ್
2: ಸೋದೇವ ಗಾಲಿ ಕಂ ಫಾಳು ಮಗೆ ಕುರಿಂದ ತ
0: ಆ ದೇಕಂ ಐವಸ್ ಹಜ್ಜ ರೋದೆ ಕುಣ್ಣು ಐ ಫರದ ರೋದೆ ಗಲೋ ಕುರಾನ ಮದೆನ್ ಇಬಾರತ ದುದುಂ ಕಿಯಾ ಕಣ್ಣೋತ ಹಿತುಂ ಕಿಯಾ ಕವಸ್ ನೋಣ
1: ಸಹವಡನ್
2: ಲಬಸ ಅದೇಬ
1: ಸುವಾಲ್ ವಿದಾಳು
2: ನೀ ಗೇಗ ನಮಾದು ಕುರುಮ ಕಿನಿ ಕೊಂಕಾ ಕಮೆ ಸನೆ ಸವಾಬು ಇತುರು
1: අංගෝතිකම් බෙහෙතුම් වාදකන් ඩොක්ටර් අල්දිසර්
3: අද මේ ජමාතුගේ නමාද කිවර මුහිම් නමාද මේ උසරින් එක්කම වණී නම මේ බංගී කඩුයි වෙඤ්ඤා ජමාතුගේ නමාද දියුන් එයි කොම්හෙ කුරංජේ කම දැන් මේ ජුම්හූරල් මුවරින් ගදවකින් වසුන් නැතේ ගොතුක විදාළුවාර් බයින් ඉල් මුවරින් වාජිබ් කමෙ ගොතුක දෙක වඩා ගන්නවා කමෙ කමකි එම්විම මේ එනමස් මිසාලකන් එව්වෙ සවබකා හෙදි ජමා ගෙල්ලුනි ගොත ජමාත දෙවේ ගොතෙන් නුවි ඒ ෆද හාලතෙක් ගේග නමාදු කුරුම කීවේ එයි හුද්දකම ආම්මු ගොතෙක්ග ෆරුදු නමාත මේ ෆිරිහෙනුන් මිස්කිතගේ ජමාතුක අදාකුරුන් අවුලාකම් බොඩුවකින් වනි සුන්න නමාත ගේග අදාකුරුන් බොඩ අවුලාකම් බොඩුවකින් වනි
1: සහවඩන්
2: බංගි ගෝයිරු දැන් මේ බංගි ඔම් කුරේ ස්ථාලම තිබ බංගි ගෝයි මස් එදිටිව වාහක දක්කන් එහෙන් මිස් මියංග වාහක දක්කා
1: දැන්
2: මේ කොන් කර කමිට
1: සහස මොස්තෆිකර් කීකට දාල්
0: අද ප්‍රථම කමක බංගියා අදි නමාදුගේ කුරින් නාදේ ගෙනුම් වගුත්තෝ ගස් මියුංග වාහක දෙකෝ ඒ රීබබුන මියුන් දෙත්තාග මේ මියුංග වාහකත ගෝස් වාකාසක දෙකෝ මකේ දීනේ ගොතුම් හුද්ද කමන දැන් අනක්කමකි බංගි ගොයම අවහ බංගියන් ඉජාබ දිනුම ෆෝග ખાසක නමාද හාසිර ඇති බෑ මේ මිස්කිතංගාර සුන්න නමාදු කුරුම කංකම් යති නම ඒ ගොත වාහක දක්කන් දැන් අනෙම් බුණා නම බේකාර වාහක දෙකෝ මම වගුත්තෝ නගාදුමකි ඒ එක්ගොතක ස්කොග්ගෙන් වාන කමන ජමෑ ෆර දැන් මිස්කිතුගේ දාලමතිය ගනොත ෆෙන්ඩා තෙරේග බේකාර වාහක දක්කන් තිබුන් එයන් නුන් එවගුතු අස අලුනම කුරංජ හැමදකි ඒ ගඩියකි අලුනම සුන්න නමාදු කුරුමගේ වගුතු আদি දුවා කුරුම දෙ බංගියා ගමත දෙමෙදුග කුර දුවාකස් දුවා ඉදා ජබ් කුරවේ දුවා තොත නැහි මෙන දුවා ඉංගද එහෙම මේ වගුතු කොළොගේ බේනු හියගතු ගේ ෆංජ
1: සබඩන් ලබ්බ ආද බරබර ශුක්‍රියා වකි වේලා නංගේත
2: බරබර ශුක්‍රියා
1: ආද අල්මෙන්ගේ ತಾನು ಕಾಸಿತ್ರ ಬೇಫ್ಲಕ ಗುಳೆ ಬರಿ ಅವಳಮಿನ ಅದಿ ದೇಶವಾದ ಬೇಬೆಂಗೆ ತು ಮೆಸೇಜ್ ವಿಸ್ಲಿ ಫೆನ್ನ ಮಸ್ ಮಾಜಿದ ಅವಳಮಿನ ಮಿಹ ಗುಳೆ ಬರಿ ಮಾಜಿದ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕು
4: ವಅಲೈಕುಮ್ ಸಲಾಮ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತ್
1: ಕಿನೆ ತು ಹಾಲ ಹವಲ್
4: ರಂಗಳ ಟಿಕಲಂ ಕಿನೆ ತ
1: ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹ್ ಅವಳಮ ಸವರ ರಂಗಳ ಇಂಗೆ ತ ಕೊಮ ಮಾಜಿದ ಸವಾಲಕ್ಕೆ
4: ನೀ ಅಳಗನ ಸವಾಲಕ್ಕೆ ಮಿಹ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್ ಮಿಹೆನ್ ಕೇಮುಗ ಬದಲುಗ ಮಿ ಐನು ಎ ಐನುಗ ಬದಲುಗ ಅನೆ ಮೇಮ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್ ಮಿಹೆನ್ ಕಿಯಾ ಫೆನಮ ಕೇನತವಾನೆ
1: ಡಾಕ್ಟರ್ ಅಬ್ದುಲ್ ಜಹರ್ ಕೇತ ದಾಳ್
3: ಆತೆ ಮೀ ಮುಸ್ಲಿಮ್ ಎಬ್ಬ್ಯಾಕ ಅನೆಬ್ಬ್ಯಾಕ ಬದ್ದಲುವ ಹಿಂದುಗ ಮೀ ಸಲಾಮ್ ಕುರುಮ ಸಲಾಮ್ ಗೋಮ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಹದೀಸ್ ಫುರ್ತಕ ಮೀ ಹಕ್ಕುಲ್ ಮುಸ್ಲಿಮ್ ಅಲಲ್ ಮುಸ್ಲಿಮ್ ಸಿತ್ತುನ್ ಇಜಾ ಲಕೀತಹು ಫಸಲ್ಲಿಮ್ ಅಲೈಹಿ ಎಂ ಮುಸ್ಲಿಮ ಕಾಣಿ ಮುಸ್ಲಿಮ ಕಾಂಗ್ ಅದಾ ಕೋರಂ ಜೆ ಹಾಗ್ಗೆ ಎಂ ಹದೀಸ್ ಫುಳೆ ಗಣ್ಣನೆ ಹಾಗ್ಗೆ ವಾಕೇಗೆ ತೆರೆಗೆ ಎಂ ಹಗ್ಗಕಿ ಇಜಾ ಲಕೀತಹು ಫಸಲ್ಲಿಮ್ ಅಲೈಹಿ ಅಖಾಯ ಪದ್ದಲು ವೆಜ್ಜ ಸಲಾಮ್ ಕುರಾಶ್ ಎಮ ಸಲಾಮ್ಗೆ ಮಾನೆಯಕಿ ತಿಬಾಗೆ ಮಚ್ಚಂ ಮ್ಯಾಂಗ್ ಅಲ್ಲಾಹ್ ಹಜರತ್ ಸಲಾಮ ತರಕ್ಕಾ ತೆರಿಕಂ ಎದೆ ಮೆಹಮ ದುವಾಯ್ ಹೆಮ ಎ ಸುನ್ನ ನುವತ ಎ ದುವಾಯ್ ರಂಗಳ ಕಾದನ್ನು ಕೊರವೇನೆ ಮೀ ಎಹೆನ್ ಗೊತಕ ಲಫಜು ಕಿಯಾ ಕಮ ವಣಿ ನಮ ದೇನ್ ಅಣೆ ಅಳ್ಗೊಳ್ಮೆಂಗ್ ಹಮ ಎ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್ ಎ ಸೀದಾ ಅರಬಿ ಬಹುಗೆ ಇಬಾರಾ ತೆವ್ವೀಮ ಇಬಾರಾ ಎ ಗೊತ ಅಳ್ಗೊಳ್ಮೆಂಗ್ ಬೇನು ಕುರಂ ವಾಣಿ ದೆನ್ ಕಿಯಾ ಕಿಯುಮುಗೆ ತೆರೇಗ ಮೀ ಎಗೊತಂ ಎ ಅದಾನು ಕೊರವೇ ಕಮ ವಣಿ ನಮ ಎ ದುವಾಗೆ ಮಾನ ನುಹಿಮೆನುಮಕಿ ಹಮ ವೇದಾನೆ ಕಮೆ ಹೆಮ ರಕ್ಕಾ ತೆರಿ ವಾಂಜೆ ಕಮೆ ದೆನ್ ಅಮಿ ಮಿಸಾಲಕ ಅಮಿ ರಸೂಲ ಸಲ್ಲಾಹ್ ಅಲೈ ವಸಲ್ಲಂಗೆ ಹಯಾ ಪುಳುಗ ಯಹೂದಿನ್ ಗಸ್ತುಗ ನಬಿಯ ಸಲ್ಲಾಹ್ ಅಲೈ ವಸಲ್ಲಮ ಬದ್ದುವಾ ಕುರುಮುಗೆ ಗೊತುಂ ಅಮಿ ಅಸಲ

0: මෙදැන් එහෙම එබ්බසුමකි වගති එබ්බසුමක වේවා යුරේනියම් ෆක්කා කුණු ෆුරසත් සුනුදිබුන දෙන් ඔන්න වාහකයේ ගෙතෙලිලා ෆේ ෆුරසත් හොද දෙන් මසෙක් කරේ එහෙම ඊරාණවස් බේන වහුරියා කම නොකරවන එක මි නිකහල බොඩු බාහරක කුරුමත්ලාගෙන් වගති එබ්බසුම කුණම වෙස් දෙවන ෆාර හමලා තේ නොකෙරි ඇමරිකා පිගෙන් මේ මේ දූදේ මජ්බූරුමක ඊරාණ දෙබුන් කාමියා වේ භාගියත ඒත ന്യൂക്ലിയർ മസല ഹല്ലുവും ഏതൻ ഇറാന ഹല്ലുനുവും ഏതൻ ഇബ്രുനാ കമയ ഇദുണി ദതികുമ ഫി ഹുരിയാ ഫി ഔറതകൻ ഉവാനുദു മിഗ ബൈ ഫി ഔറതകൻ മിദനി ഉവാദ മസാക ഫ്രീസ് കോ ഫോറിച്ച സാദിൻ തെലുഗ തെല തെല തെല ഫുർസ ദിനു മൈകാ കന്തക മേരി എകമക ഹുരിയാ ദതികുമ ഫി ഔറതകൻ ഉവൈനുദ തെമ ഇറാനസ് ബേന വകന്തക ഹാസ് വെന്നുയി എകമ ഹഗീഗത ബദാ ഇറാൻ നെന്നു അഹുറ ഫെഷീകി ഹേമ മിഗ തെലേഗ ഇറാന നാ കമയ ബേക ബുനേക വെസ്നിൻ അസ്ലു ഏ ഇറാന ദതികുമ ഫി ഔറതക ദുവല ഹരകിയവ കനു അഹുറ ഫെഷീകി ඉරාන මාසේ දත් කොන්ෆරන්ස් එකක කන්ටත්තක හාසු කරන නමක මිකන් ඉස්සෙ ෆෙෂිෆි මුන්න මේ ගෙල්ලුම් පොඩි. නේද? හාසු කරන ඊශ්‍රායෙල්. හාසු කරන මාර්ගුන් ෆාහ කරන ඊශ්‍රායෙල්. ඊශ්‍රායෙල් මිහාර ඊශ්‍රායෙල්ගේ බඩෝසිර එබ බුනේ. නේද? සය එබ බුනේ මනම් වරබ්බඩ ෆාරර් වන් ජී මේ කමිකේ මේ আদি ඊශ්‍රායෙල්ගේ බයි හොස්තංගේ බෝර බුනෆා. මනතන යව වරබ්බඩ කම්බඩ ෆේහෝරි මේ මිකන්ටත්තන් මිගොතන් හංගම් දක් නතන යව රස්මි කො නාගේ යන මියනේ ට්‍රම්ප්. ට්‍රම්ප් මාෂර ට්‍රම්ප් එන මාෂර නොකොටේ මි එබසු මිසාව මිදී දැන් අනෙක් අනෙ සුවාලකින් ඒතු අවුන හැම අමිලේ සුවාල කොල්ලානේ මිසාලක එහෙම විද්‍යාද මෙති විදාලුගත මි එබසු තම්ෆිස් කුම ෆුර්සොත් ති කියාවකට ඊශ්‍රායෙල් මිති කියාවරකට මි බාතුල් කොල්ල මසේ කුරාන නොත් මිත් මිති කි කේ බුණානේ මි තම්ෆිස් කුරිය නුදෙන් ඊශ්‍රායෙල්ගේ ලොබි බේනු කෝගේ මසේ කුරාන වර බොඩ එබන් ෆුර්සොත් ඒ කුරීග සෙෆාර කු ඔබාමාගේ දොස්රගේ එබසු මෙන් හෙදී කම කු ඊශ්‍රායෙල්ගේ නුෆුස් බේනු කෝගේ ඊශ්‍රායෙල් එබසු වාලි එම මිහාර බෙලිකම වියස් ඉමිනෙන්ට බුඤ්ඤස් මිහම වරක් ඡේකියතිස් වාකි කි වර හස්සස් ගොතකම් මිතේ වාගත කි මක්සොද හස්සුනු ඇමරිකා කපිස් එ ගොතක බලකම නැ ඉරාන මීග තංකුලෙ කිරියස් මි මක්සොද හස්සුල් වේ වාගත ඉස්වෙ ෆාගුරා ෆිෂි ඉරාන කුණු එකම ඉරාන මිත හගුරා මුට්ටලු කාමිය බෝත එබස් මොක දෙවිජී එකම ඇමරිකා සයිඩ් මදාර මක්සොද හස්සුනු ඇමරිකා වරක් ගෙන ලදුතකක් කො මෙහෙම ලදුතකක් කො මෙ කුරා කම වානක දෙවන ෆාරා අනෙක් කයකම් කුරා ഹിവരില് വേണ്ടത്തു മെന്നു അമേരിക്ക മക്സോ ഹാസ്ലുണ്ട് അമേരിക്ക ഗാനു ഓയതാൻ എക്കോ മിതനി അമേരിക്ക നുറുഹും എഹം ഗോതെ നെതിഗെ അത് ഹാസ്കും ഇസ്രായേൽ മക്സോ ഹാസ്ലു നുറി ഇങ്ങേത്തോ എഹം വെഗെ മിതനി നിനി മേ എബ്ബസും തംഫീസ് കും ചാസ് അത് കുടെ അത് എബ്ബസും തംഫീസ് കുറും ഇതേ തെരേഗവിസ് വരഗ്ഗിന മസ്സൈത കുരിമതിവെ എക്കല വര കുണി ജെഹി മിഹർ ഇസ്വ ഹമലാ ദീഫിയെ മി എബ്ബസുമ ഖിലാഫ് കം കേ മി ക ധാർകന്ത തന്ന ഓം ചാസ് വെ ദെൻ അനക്ക മിസക പാകിസ്ഥാൻ ಪಾಕಿಸ್ತಾನ ವೇಮ ಬೈ ಫರಾತನ್ ಹೀಕು ಫಾನಮ್ ಸಾಕ ಪಾಕಿಸ್ತಾನ ಅಡಿ ಗೋವೆಗೆ ನುನೆ ಸೀದಾ ಕುರಿಮತಿ ಕುರಿ ಗೋವೆಗೆ ನೆ ಮಿಕಂ ಮಿಹಾಸು ಕಿರಾ ಗೋ ಪಾಕಿಸ್ತಾನ ದೌರ್ ವರ ಮುಹಿಮ್ ಗೆ ದ ವರ ಬೋಡ ದೌರ್ ಅದಾ ಕಫಿ ಅದಿ ಪಾಕಿಸ್ತಾನ ಮೆಹರ್ ಬುನಾಮಿಸ್ ಬುನೆ ಫಿ ವರ ಬೋಡ ಕುರಿಯರ್ ತಕ್ಕೆ ಲಿಬಿ ಜೆ ಕಮ ಅಮೆರಿಕಾ ಇದಕ್ಕ ವಾರಕ ಪಾಕಿಸ್ತಾನ ಅದಿ ವಾಕೆನ್ ಉದಕ್ಕ ವಾಕ್ ಇಮಿನೆಂಟ್ ಹಿಸಾಬ ಹಿಂಗೆ ಜೆ ನಿಯತಿ ಏಕಂ ಅಮೆರಿಕಾ ಇವರ ಮಿ ವಾಹದಕ್ಕ ಟ್ರಂಪ್ ದೆಂಗ ಏನೆ ಕಿಯಾ ತಂಕುಲ ಬೋಡ ಗೆ ಕೋ ಓವಾ ಕಾನ್ಫಿಡೆನ್ಸ್ ಗೋ ವಾಹದಕ್ಕ ಬೇಫುಡಿ ಆಮ್ ಕೊಂ ಏನೆ ಕಿಯಾ ವರ ವರ ಟೋಕೆಟಿವ್ ಮಿ ಹಿಂಗೆ ನಿಕಿ ಗೆ ದ ಗಿನಫಾರ್ ವಾಹದಕ್ಕಾನಿಯಸೆ ಒಣ್ಣವರ ಬರ ಬೊಡ್ಕೊಲ್ಲಾಗಿ ಪಾಕಿಸ್ತಾನ ಸುಬರೇ ಇವರ ಬಡ ಕುರಿಯರು ಅಂತ ಕುರಿಯ ಬಜಾರ್ ಲಿಬಿಜೆ ಪಾಕಿಸ್ತಾನಕ್ಕೆ ಭಾರತದ ನುಫೂಸ್ ಗದ ವೆರಿಯಾ ಈ ಪಾಕಿಸ್ತಾನ ಅಸ್ಕರಿ ವೆರಿಯಾ ಆಸಿ ಮುನಿ ಇರುವಣಿ ಇರಾನ ವಡಾಗ ಇರಾನ ವಡಾಗ ದೆಕ್ಕಿ ವಾಹದಕ್ಕೆ ಸುಬನಿ ಇವರ ಬಡ ಕುರಿಯರು ಲಿಬಿಜೆ ಇರಾನ್ ಸುಬನಿ ಕುರಿಯರು ಲಿಬಿಜೆ ಏಕಮಕು ಎಬ್ಬಸುಮ ಕದ್ದುಮಾದೇ ತೆರೇಗ ಅದೇ ಬುಟ್ಟೆ ಬಾರಕಂತ ಅದೇ ಗೀತುರು ಬೋರಿಂಗ್ ಏತೋ ಹೆನ್ ಲೀಕ್ ತಕ್ಕೆ ಗಬ್ಬುಣೆಫ ಅದೇ ಬುಟ್ಟೆ ಮಿ ವಗುತಿ ಎಬ್ಬಸುಮ ಗವಿಸ್ ಅದೇ ಬುಟ್ಟೆ ಎಬ್ಬಸುಮ ಕಾ ನಾದಿವೆ ತಿಂ ಪಾಯಿಂಟ್ එම ඉතිම් පොයටන් අද එබසුමක නාද එහෙම ජග්මානේ කී අදි ෆාරික මික සෝවිස් කඩිතරේ එබසුමක නාද විසින් ආදාන එකම මී ඔති වරබඩු උම්මිදි හාලිතක්
1: චවාද වරබඩ ශුක්‍රියංග යත හිසකලෙ මාලුමාත මියදක දුනිය කාලික ප්‍රෝග්‍රෑම් ගාමි බලවාලි ඇමරිකා ඉරාන් මෂවරතෝ ගා බඩු කුරියරුන් තකෙන් හෝදොන් අමි මාලුවා මොහිම මාලුමාත කෙලෙබුන් කම් ගේ උම්මීද කාවා කියලා නං අවස්සලාමු අලයිකුම්

0: Bubar.
1: දවත්තේ ගේගය ඊද තශිබරි හිෆෑගෙන් දිවිහිරාජ්‍යයක අඩු ගෙටීමුන් සිියාරෙක් කුරුම්
2: මේ ගේතුරුම් ඇයදුග නල නල හෙදුන් තහුගේ ෆොටෝ
1: ඊද බද්දල්වන්තහුගේ ෆොටෝ වෙස් හිස්සා කුරෙවුමගේ ෆුර්සත්
2: අද එවුන්තරෙන හස්සක හොශාලාදා සුවල්තක ජවාබ්දය ෆරාතකා ගොලගින් ගුරුවතුන් හොව ෆරාතක ඉනාම් ලිබේ හාස කුයිස් මුබාරාතෙන් වෙස්
1: ඊදුගේ හාස ප්‍රග්‍රාම්
2: ඊද උපා සාදසතේක සාලිස් සතේ
1: එං හසතරස්තේක සාලිස් නුව කිලෝ හර්ට්ස් මීඩියම් වේබ් අදි අටි නුව මෙගහර්ට්ස් FM බේන්ඩ්
2: හමයකනි දිවේ රාජ්‍ය ගඩු
1: ඊද උපා සාදසතේක සාලිස් සතේ
2: ඊද උපා සාදසතේක සාලිස් සතේ

0: එංහා සතරසයක සාලිස් නුවේ කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයක අඩු ගඩි මෙන්දමං අද මෙතෙන් ගඩි තිරිස් මේ දිවෙහි රාජ්‍යයේ ගඩු
2: මේ ආමුක හොරියා උමුරු ෆරේක තයාර කරපු ප්‍රෝග්‍රෑම් එක.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සෝලිහුන්ගේ පකීචා.

0: එම ගොඩන් අගමන්න පාකොරවේ මෑම්ෆෑන්ඩ කෙමන්තරිකන් අදාකුරුමුග දරින්න ෆස්ටහෙවේ තන් එබ ෆෙනේ වර බොඩ හාසකෝ තාලිමී දායරාග නෝනීය එමිහුන්ගේ කියවමුග දායරාග වකි මරහලාතාකන් ආදම ෆෝග බයික් කුදින්න නොතවර ගෙන බයක එබ හීවේ තිමන්නමින්ගේ මෑමිෆයින්නකී මිහාරු තිමන්නමින්ගේ ෆිකෘර්තකා ඛයාල්තකා විස්කහල ගොළුම හොන්නාට බෑ නොන තිමන්නමින්ගේ මදරසාතකුන් ස්කෝතකුන් කියවෑදේ චිස එමිහුනකට නෑගේෙන මානෙකි එහෙන් බාර සඳනාක වන සමානක එමිහුන උපෙතේන එම එමිහුන්ගේ ඛයාල්ත හරමන්නගේ හයාතක එගතක වෙස් මනාස බෙන්න්නවානේ මිකාල ඛයාල්තක වර ගෙන පහර එබ ගෙන්ගොලවේ මෙහැමමුගේ සෝම ගෙන පහර මයින් බැෆයින්න දරින්න දෙතර ගොන්න ගොළුම් වෙස් කෙඩි අදි එතරාම අදානු කරවේ කියමදරි දන්න කොර වෙතන් බාද මිහම අගුල්මෙන්ගේ මොහිතමන්තකුන් ෆෙන්න වර රීති මිසාලක වස් එබේ එකමකු
1: ෆෙන්නම් බේනු නුවද
0: ආද මි අගීගතු අගුල්මෙන් මේ දෙකෙන් බේනු එක්විස් මේකු දෙකෙන් බේනු වාන කම නු එනමස් මි හදිසයන් අගුල්මෙන් විස්නාර වස් ඉස්මාල් වන එම් මුහිම් වගුත කවාන එක ලෙක් ෆාන්ගේ හයාත බෑවරිය ඉක්තියාර කර දිරුමුගේ හයා පට්ට වගුත එකම එවගුතු ගාවස් එක ලෙක් ෆාන්ගේ බප්පා පොළුගේ වරාප් පොළුන් එකම දෙබිනසේ එන් ඉබාරත කොන්දරනා කවවන්නේ එකලෙපාන වර හේහුතුන් කබු කරේ එයි බප්පයින් මෑම්මෙෆයින්ගේ මගාම එයි දුනියේග අගුල්මෙන් හොදෙන මගාමෙන් නෝ එයි කොමගුතේ වෙස් අගුල්මෙන් වර ඉස්වාන එමිහු දුනියේග තාලිමේ ගොතුන් එමිහුන්ගේ අදි ෆාරෙග් ගොන් සර්ටිෆිකේට් නෝනිය ෆෙම්වර දවිකම ගා වෙස් දුනියේග තජරිබා කිමි වර මොහෙම එච්ච දිරුරුමග එමිහුන ලිවිෆා මේ තජරිබා කි දරින් හොදෙන එච්ච නෝ කොමගුතේ වෙස් එහෙම දරින් තිබෙන් ජෙහන අබුදස් දරින්ගේ මගාමුග එමිහුන්ගේ ඒ නසෙහත ඉර්ෂාත අබුදස් හම කනුල අඩුවහන් ජෙහ මගාමුග එමන් තිබෙන් ජෙහන එහෙම එමිහුන්ගේ දිරුරුමග කාමියාබිය එමිහුන් දිරුණුමුගේ මගු තනවස් කොත් දෙන මට්ටකා නෝනි එක නගල කොල් දින මට්ටකා මෑම් ෆෑන් ඉක්ලාස් දෙරේ කමායකෝ අගීගතු ගස් මෑම් ෆෑන් දරින දේන ඉක්ලාස් දෙරේ හේවන සේ දෙන ඒ අගුණ මේ කනල අඩුවන් ජේන ඒ අගුණ මේ කියමෙන් තේක අදා කොද ඒ නමුණා නොත ඒ මිසාල මිතන අගුණ ෆහ කර වෙන්නේ
1: මියා සබ මේ ප්‍රෝග්‍රෑම් නිමාලා වක්වනි ඉරාද කර වියා අදියස් මිපද හෙම් ෆුර්සතකන් එදෙමු අදි මේ ප්‍රෝග්‍රෑම් සබුන් එහෙම් තෙරින ෆෑදා හුරි මාළුමාත් තක ගෙනස් තෙවුන් කම්ගේ හින්හම ජෙහුම් වෙස් ලිවි ගන්නමු ප්‍රෝග්‍රෑම් රෙකෝඩ් කුරි මොහමඩ් තෞෆීක් හුසේල් වී අෂේඛ අබ්දා ජමීල් උෆෙද්දී අල්ගොන් අලි අබ්දා
2: අස්සලාමු අලයිකුම්